අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබට ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් නුදුලි වැඩසටහන තුළින් බත්සොඟ පුරා හොරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වී සිටින ඔබ සුළු දෙනාම ඉතාමත් ලැඟතුකමින් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසයේ 13 වැනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ වෙතම මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනදා වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙනයි මේ හෝරාව අපි ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගම

ඇඩිලෙඩ් ලක්කඳ සතිපතා ඔබ වෙත තිලින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසුර සදහම් සෙනසුනේ අනුශාසක පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, මේ ලෝකය සුවපත් කරන්න යොදා ගන්න පුළුවන් ඊටාම වැදගත් ගුණාංගයක් තමයි ත්‍යාගවන්ත බව. ත්‍යාගය කියන්නේ දීමනාව, පරිත්‍යාගය. එතකොට දැන් බලන්න පින්වතුනි, ඔය පංචශීල ප්‍රතිපත්තියේ තියෙනවා එක සිල්පදයක්, අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදිය. අන් සතු දේ සොරසිතින් ගණ්ඩ එපා කියන එක. දැන් කෙනෙක් මෙන්න මේ ශික්ෂාව සමාදන් වෙලා සොරකම් නොකර තමන් හොඳ කෙනෙක් බවට පත් වෙනවා. සොරකම් නොකරනවා වගේම පින්වතුනි, ඒකට සොරකමට ප්‍රතිවිරුද්ධ දේ අපි තුල ගොඩනගා ගන්න ඕන. සොරකමට ප්‍රතිවිරුද්ධ දේ තමයි පරිත්‍යාගය. අන්න එහෙනම් සොරකම් නොකරනවා වගේම අපි තුල ඇති කරගන්න ඕන ගුණයක් තමයි පරිත්‍යාගශීලීත්වය. පරිත්‍යාගයෙන් මොකද වෙන්නේ? පරිත්‍යාග කළාම එකිනෙකා අතර ඇති වෙනවා පින්වතුනි, අර ඇති නැති පරතරයේ අඩු බව. දැන් ඇති නැති පරතරය වැඩි වුණොත් සමාජයට ඒක හානියක්. පරිත්‍යාගය ඇති තැනින් නැති තැනට මේ මිල මුදල් ධන ධාන්‍ය ලැබෙනකොට ඇති නැති පරතරය අඩු වෙනවා. ඇති නැති පරතරය අඩු වෙනකොට එකිනෙකා තුල තව තවත් සුහදත්වය වර්ධනය වෙනවා. ඉතින් මේකනේ පින්නතුනි ඕන. ඒ වගේම ඇති නැති පරතරය අඩු වෙනකොට අර අසමානකම අඩු වෙලා සමානාත්මතාව වර්ධනය වෙනවා. බලන්න බුද්ධ වචනය මොනතරම් වැදගත්ද. අන්න ඒකයි පරිත්‍යාගශීලීත්වය වර්ධනය කරගන්න ඕනේ කියන්නේ. ඊටත් වඩා පින්නතුනි, අපේ නිවනනේ අරමුණ බෞද්ධයාගේ. ඒ නිවන අරමුණ නම් තණ්හාව නැති කරන්න ඕනනේ. තණ්හාව නැති කරන්න නම් අනිවාර්යයෙන්ම තමන් සතු දේ

ඒ නිසා ඔබ තුළ ඇතිවෙන්න ඕන උදාර ගුණාංගයක් හැටියට මේ සඳහන් කරන්න පුළුවන් ත්‍යාගවන්ත බව. දැන් දවසක් බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා එක පුද්ගලයෙක් අහනවා, ස්වාමීනි මම බලාපොරොත්තු වෙනවා සංසාරේ මටත් කසීසලුවන් දේවල් ලැබෙන්න කියලා. ඒ නිසා මම අද මෙන්න මේ කසීසලු බුදුහාමුදුරන්ට පරිත්‍යාග කරනවා. ස්වාමීනි මට ඒව ලැබේද? මේක පරිත්‍යාග කරා. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා පින්නතුනි, ඕ ඔබේ පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් හැටියට ඔබට ඒව ලැබෙනවා. ඒ නිසා පරිත්‍යාගයේ දන් දීම කියන එක අවශ්‍යයි. ඒ தත්ත්වය ඇති කර ගන්න උත්සාහ ගන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

0: ಪಸಿದಿತರುವ ಯೋಜಿತ ವಿಸಿದೆಬಲ ಆಂಡುಕ್ರಮ ವ್ಯವಸ್ಥಾ ಸಂಶೋಧನೆ ಕಿಸಿದು ಹೇತುವಕ್ ಮತ ಆಪಸು ಹರವಣ್ಣೆ ನೊಮೆತಿ ಬಬ ಜನಾಧಿಪತಿ ಅನುರಕುಮಾರ ದಿಸಾನಾಯಕ ಮಹತಾ ಪವಸನಬ ಮೇಮ ವ್ಯವಸ್ಥಾ ಸಂಶೋಧನೆ ಡೇರಿಹಿವ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣೆ ಗುಣಕರಾತಿ ಪೆಟ್ ಸಂಬಲ್ಟ ಅದಾಲತಿ ಇಂದು ನುದುರೇದಿ ಲಭಿನು ಎದೈ ಮಾಧ್ಯವಾರ್ತಾ ಪಲವಿ ಎತಿ ಬವತ್ ಅದಾಲತಿ ಇಂದು ಲಭಿಮೆನ್ ಅನತುರು ಪಾರ್ಲಿಮೆಂಟುವೇದಿ ಎ ಸಮ್ಮತ ಕರಗನ್ನ ಬವತ್ ಜನಾಧಿಪತಿ ಪರ್ಯಾಹಿದಿ ಅವಧಾರಣೆ ಕಲ ಜನಾಧಿಪತಿ ಅನುರಕುಮಾರ ದಿಸಾನಾಯಕ ಮಹತಾ ಮೇಮ ಅದಹಾಸ್ ಪಲಕಲಿ ಅಪೇ ಆಂಡುವ ವಸರ ದೆಕಾಯಿ ರಟನ ಸುಬೈ ಅನ ತೇಮಾವ ಮೂಲ್ ಕರಗಣಿಮಿನ್ ಸಂವಿಧಾನ
1: සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් දීර්ඝ කාලයක් අපේ රට මාරුවෙන් මාරුවට පාලනය කරපේ කඳවුරු මුළුමනින්ම පරාජයට පත් කරලා ජාතික ජනබලවේගයේ නායකත්වයට රට බාර දෙන තීන්දුවක් ගත්තා. වැදගත් තීන්දුවක්. එතනින් අතර වුණේ නැහැ. පසු ආපු මහමැතිවරණයේ ඒක ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුවට තෝරාපත් වුණු වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාව සහිත ආණ්ඩුවක් මේ රටේ ජනතාව හදලා දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් රටකට විය හැකි සියලුම් පන්නේ විනාශයන් සිදු කරලා තිබුණා. ජනතාව පාරට ආව, කෑ ගහන්න පටන් ගත්තා. පාලකයන්ට පැනලා යන්න සිද්ධ වුණා. මුළුමනින්ම කළු රාජ්‍ය තිබුණේ මතකද? කළු රාජ්‍ය. හැමතැනම කළුයි. දේශපාලනේ සුදුද? කළු දේශපාලනය. ආර්ථිකය කළු ආර්ථිකය. නීතිය විධාන ආධිපත්‍ය නීතිය අයාලේ ගියපු කළු නීතිය. සිංහල දෙමළ මුස්ලිම් අතර ජනය අතර ගැටුම, ජාතිවාදී කළු සටන් පාට. ලෝක ඉස්සරහ අපේ රට බංකොලොත්තුණු රටක්, දූෂණ වලින් ගහනුණු රටක්, කළු රටක් ලෝකෙ ඉදිරිපිට අපේ රට. එනිසා පැති ගණනාවකින් අපේ රට කළු රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා. දරුවෙකුට ආරක්ෂාව නැති, දරුවට තමන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති, නීතිය පිළිබඳ විශ්වාසයක් නැති විශාල කළු රාජ්‍යයක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. අපේ ප්‍රයත්නේ මොකක්ද? අපි ඔබට සහතිකයක් දෙනවා. කළු රාජ්‍ය මුලින් උපුටා දමනවා ජාතික ජනබලවේගය ආණ්ඩුව. කළු රාජ්‍ය. ඒ කළු රාජ්‍යයෙන් රැකවරණ ලැබපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කලබල වෙනවා. කළු රාජ්‍යයෙන් ආරක්ෂාව ලැබපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කලබල වෙනවා. ඒ කළු රාජ්‍යයෙන් වරප්‍රසාද ගත්ත කට්ටිය ඉන්නවා. එතකොට කලබල වෙනවා. කලබල වෙලා කියන මොකද්ද? මුන් එලවන්න ඕන.
2: විපක්ෂයේ ඇතැම් පිරිස් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල්දමමින් ජනමත විචාරණයකට සූදානම් වන බවට සිදු කළ ප්‍රකාශවලට පිළිතුරු ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා. ජනමත විචාරණයකදී ජනතාවගේ මතය පිල් දෙකකට බෙදුනද ජනාධිපතිවරණයේදී එය තවත් කිහිපයකට බෙදුණු ඇති බවත් ඒ වාසිය ලබා ගැනීමට නම් අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් අනුරකුමාර් දිසානායක මහතා අවධාරණය කළා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වූවහම එය පවත්වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටි. මේ අතර 22 සංශෝධනයේ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිවාසික සම්බන්ධී කාරක මාක් අන්ද්‍රේ ෆ්‍රාන්ෂේ මහතා සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර හැකියාවක් ඇත්නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අභියෝගයක් කළා. ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමින්
3: රටට වැඩක් කරනව වෙනුවට අවුරුදු දෙක සමරන්න රැස්වීම මාලාවක් පවත්වනවා. දැන් මේ රැස්වීම මාලාවේ ප්‍රධාන තේමාව මොකක්ද? අවුරුදු දෙකයි රටට සුබයි. දිත්වා සිලිකෝනාටුවෙන් විපතට පත්තුන අයට පොරොන්දු නුසහන ටික ලැබුණද? නෑ. ඒක සුභාරංචියක්ද? වරායේ ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවායි කිව්වා. ඒක කෙරෙන්නෙත් නැහැ. ඒක සුබයිද? 133කින් විදුලි බිල අඩු කරනවායි කිව්වා. අඩු කරන ප්‍රමාණයටත් වැඩිය වැඩි කරා. ඒක සුබයිද? ලක්ෂ 12ක විස්කාර එකක් ගන්න අවස්ථාව ලබා දෙනවායි කිව්වා. ඒකත් පචයක් වුණා. පචය සුබයිද? බඩු මිල ඉහළ යන එක සුබයිද? අවුරුදු දෙක සුබවාදී වෙලා තිබෙන්නේ අනුරකුමාර දිසානායකටයි, එයාගේ කැබිනට්ටුවටයි, පාර්ලිමේන්තුවෙන් 159ටයි, ඒගොල්ලෝ පාලනය කරන පළාත් පාලන ආයතනවලට විතරයි. හැබැයි අපි අභියෝගයක් කරනවා. ඔයාගේ ඔය රැස්වීම මාලාව කරගෙන යන්න අපි එක නම් කරනවා පචචාරිකාව කියලා. ඔයා පචචාරිකා තියාගෙන යන්න. හැබැයි සැබවින්ම ජනතාවගේ හද ගැස්ම හඳුනා ගන්නට අවශ්‍ය නම් ජනාධිපතිවරයා බය නැත්නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න.
2: වර්තමානය වන විට රජය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය මර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ 80 වෙනි සංවත්සර සමරුව වෙනුවෙන් අදහස් දක්වමින්.
4: අපි විශේෂයෙන් පක්ෂයක් හැටියට 22 සංශෝධනයට විශේෂයෙන් විරුද්ධ වුණේ එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණය වුමනයි කියලා සඳහන් නොකරපු නිසා. ඒ නිසා අපි උසාවියෙන් ඉල්ලලා තියෙනවා විශේෂයෙන්ම ජනමත විචාරණය පවත්වන්න කියලා. ඒක නීත්‍යානුකූල භාවය ඇති කරන්න. ඒත් අද ගෙනියන වැඩසටහන් වලින් විශේෂයෙන්ම එක එක කණ්ඩායම් මේ රටේ දේශපාලන පක්ෂ වලට කරන සීමා හා හිඩියර කිරීම, ඒ වගේම දේශපාලඥයන් හේතු නැතුව විශේෂයෙන්ම අත්හදා ගැනීම, මේ හැම එකෙම බලන්නේ විශේෂයෙන්ම මේ රටේ ඒ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි විපක්ෂේ නැති කරන්න, ඒ වගේම නිදහස් වෘත්තීය සමිති නැති කරන්න. දැන් අපේ නීතිඥ සංගමයට විරුද්ධව පහර ගන්නවා, වෛද්‍යවරුන්ට විරුද්ධව පහර ගන්නවා. ඒවගේම තව විශාල ප්‍රශ්නයක් තමයි සංඝයා වහන්සේට විරුද්ධව ගෙනියන ව්‍යාප. අපි දන්නේ කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවෙන්ද නැත්නම් පැලවැත්තෙන්ද කියලා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙන අවස්ථාවේදී අපිට අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න, තුන්වෙනි වගන්තිය ආරක්ෂා කරන්න, නවවෙනි වගන්තියේ බුද්ධඝම ආරක්ෂා කරන්න එකට ක්‍රියාත්මක කරමු මේ රටේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න.
2: මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමි වී ඇති බව ජනතා විමුක්තිය ප්‍රමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බුලත් සිංහල පැවති ජන රැලියකට එක් වෙමින්.
5: අපිට වෙලා තියෙන්නේ හොඳ ආණ්ඩුවක් වෙනුවට තව හොඳ ආණ්ඩුවක් හදන්න නෙවෙයි, නරක ආණ්ඩුවක් තිබුණා අපි දැන් හොඳ ආණ්ඩුවක් හදලා, නරක රටක් තිබ්බා හොඳ රටක් හදන්න ඕන, විනාශ වෙච්ච රටක් තිබ්බා ඒක හොඳ රටක් බඩපත් කරන නිසා අපිට නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් කරන්න බල කරලා තියෙනවා. ඒකට අපිට ධෛර්යය ඕන, ඒකට අපිට කැපවීම මැදිහත් වීම ඕන. ඒක තමයි අපේ කාගෙත්වාගෙන් බඩපත් වෙන්නේ. ආර්ථිකයෙන් පෝසත් වෙන්න ඕන, දේශපාලන පැත්තෙන් පෝසත් වෙන්න ඕන, සංස්කෘතික පැත්තෙන් පෝසත් වෙන්න ඕන, මානවිකම් පැත්තෙන් පෝසත් වෙන්න ඕන, හැම පැත්තෙම පෝසත් වෙච්ච රටක් අපිට බය නැතුව අපි කියලා කරන රටක් හදන්න අපිට වැඩ කරන ඕන ගම තියෙනවා. අපි දැන් ඒ ගමන ගොඩක් ගිහින් තියෙනවා. ඒ කාලේ ඔය විපක්ෂ කට්ටිය අපිට කියමින් හිටියා මාළිමාවේ ආණ්ඩුව આવොත් ඒගොල්ලන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ, ලෝකෙ කවුරුත් උදව් කරන්නේ නැහැ, ඒ නිසා මේක හුදකලා වෙනවා, කඩා වැටෙනවා කියලා කියමින් හිටියානේ. හැබැයි අදම කොදලා තියෙන්නේ අද ලෝකේ, අද අපි ගත්තොත් එම ලෝකේ හොඳම ජාත්‍යන්තර සමගම් පවත්වන ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. හොඳම ජාත්‍ය සම්බන්ධකම් අද ලෝක හැම රටක් එක්කම මිත්‍රත්වයෙන් ගනුදෙනු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. මේ පෞද්ගල දවසක ඔය ජාත්‍යන්තර ආයතනයක් සමීක්ෂණයක් කරා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ලංකාව දින තැන පිළිබඳ. ඒ සමීක්ෂණය අනුව ගත්තොත් එම දකුණු ආසියාවේ හැම රටක්ම ආදරය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා දකුණු ආසියාවේ.
2: මේ අතර 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පළාත් කැටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතය කථානායකවරයා විසින් බොහෝ දුරට මෙම සතියේ අඟහරුවාදායින් පටන් ගන්නා පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා. අනුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පළාත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨ අධිකරණය එම පළාත් කැටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව මීට පෙර දැනුම් දුන්නා. ඒ අනුව අදාළ තීන්දුව කථානායකවරයා අවත දනුම් දීමෙන් පසුව කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුවට දනුම් දීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගියදා නියෝග කළා. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්නගත යාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරුවයි. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 14ක් මිලට ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස්සක් ලෙස ලබා ගත්තේ ඇයි? එවක ශ්‍රී ලංකන් ගුවන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජයනායකට චෝදනා එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවටගෙන පසුව අපමත මුදා හැරි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාද ඉකුත් මේ 8 වෙනිදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදි විනාශ ගැනීමක් බවට පොලිසිය සැක පළ කරනවා. ගුවන් යානා ගනුදෙනුවේ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක මීට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණා. ඒ අනුව නමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පිණි සිටියා. පැය 5කට අසන කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන එනු ලැබුවා. එම අවස්ථාවේදී දේශපාලන නියෝජිතයන් රැසක් අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණ සිටින දක්නට ලැබුණා. ඉන්දීය සාකර කලාපය ආරක්ෂාව තර කිරීමේ ද්විපාක්ෂික ගිවිසුම ශක්තිමත් කිරීමට සාකච්ඡා සඳහා ඉන්දියා ආරක්ෂක මැති රාජ්නාත් සිංහ තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. ඉන්දියා ක්‍රාමාති නරේන්ද්‍ර මෝදී සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඉකුත් 2025 වසරේ අප්‍රේල් මාස අත්සන් කළ ඉන්දීය ශ්‍රී ලංකාව අතර අත්සන් තබා තිබෙන සාගර හා ආරක්ෂිත සහයෝගිතා ගිවිසුමට අදාළ කටයුතු පිළිබඳව මෙසේ සුවා බැලීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා සමග ඉන්දියා ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ විශේෂකරු අමාත්‍යාංශය ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්ද ඇතුළත් වෙනවා. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රාමාත්‍ය හරණි අමරසූරියමන ගැසී සාකච්ඡා කරන අතර මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් සහ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් මුණ ගැසීමටද සිදුවනවා. වියලි කාලගුණයෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් පුද්ගලයන් පිරිස 115,000 ක්ම වායතයි ආපදා කළමනාකර මධ්‍යස්ථානය සඳහන් කරනවා. දිස්ත්‍රික් ඝාතක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පදිංචි පවුල් 35,149 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිනවා. අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පිරිසක් මෙලෙස වියලි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 41,360 දෙනෙකු වියලි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා. පීඩාවට පත්ව සිටින පුද්ගලයන් 113,254 දෙනෙකුට පානීය ජලය සපයන බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය කියා සිටියා. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසාන මහා තරගයේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්වනවා. පසුගිය දවස්වල මෙම තරගයේදී ඔහු මීටර 89.04 දුරක් විසිකරමින් මෙම දක්ෂතාවය දැක්වුවා. මෙහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානයේ දිනාගත් අතර ඔහු මීටර 87.47 දුරක් විසිකරමින් ලැබුවා. එමෙන්ම එහි තෙවන ස්ථානයේ මීටර 89.99 දුරක් විසිකල ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝහි කෙෂු වෝල්කට් දිනාගත්තා. මේ අතර ඩයමන්ඩ් ලීග් මල්ලකුඩා තරගාවලියේ අවසන් වීමත් සමග ලෝව ප්‍රමුඛතම මල්ලකුඩකයන් තරග වදින වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් මල්ලකුඩා තරගාවලිය ලබන 11 වෙනිදා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රොමේෂ් තරංගද මෙම තරගාවලියේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙකු ලෙස එක්වන අතර හෙල්ල විසිකිරීමේ ඉසව්ව ලබන 13 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
6: ඉතින් මේ කරුණු තමයි ගියනු දාලව ඔබට වාර්තා කරන්න දෙමෙන්නේ ඇඩිලෙඩ් ලක්කනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.

0: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දෙමින් සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් වෙනද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාරසේනත් මහතා සූදානමින් සිටිනවා. ඔහුගේ මේ සතියේ සිතරැඳුණු ගීතය ඔබ සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
1: නයන් අද තෝරා ගැනීම ගායක එම්.එස්. ප්‍රනාන්දු රචනා කොට තනු නිමවා ගායනා කළ ගීතයක්. මේ සංගීතය එඩ්ගා පෙරේරා සංගීත විද්‍යා විසින්.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානෙ අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපත අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
4: ආයුබෝවන් නයන්.
3: දුමින්ද, අපිට නිරන්තරයෙන්ම මේ කාලගුණය ගැන ලංකාවේ අහන්න ලැබෙනවා. මේ නොයෙකුත් මාධ්‍ය ඔස්සේ එල්නිනෝ තත්ත්වය ඒ තරම් සතුටදායක නැති බවක් තමයි දකින්න තියෙන්නේ. මොනවද ඒ පිළිබඳව අපිට දැනගන්න තියෙන තොරතුරු?
4: ඔවුනයන්, ඇත්තටම ලංකාවේ මේ එල්නිනෝ තත්ත්වය කියන්නේ ලබන අප්‍රේල් දක්වා සිදුවෙනවා කියන කාරණාව තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මේ වන විට ලංකාව පුරා තියෙන දිස්ත්‍රික්ක 8කට මේක දැඩි ලෙස බලපාලා තියෙනවා නයන්. විශේෂයෙන්ම අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, ඒ වගේම රත්නපුර කියන දිස්ත්‍රික්ක 8 තමයි දැඩි ලෙස පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවද සඳහන් කරන ආකාරයට මේ වන විට 170,000කට ජනතාව මේ පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ පානීය ජලය විශේෂයෙන්ම අර්බුදකාරී තත්වයකට පත් වෙලා තිබෙනවා. මේ වන විටත් 142,000කට පානීය ජලය බවුසර් මගින් ලබා දෙන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් ප්‍රධානම වශයෙන් මේකේ ඒ කියන්නේ මූලික වශයෙන් මේ එකන වගාහණී තාම දැඩි ලෙස සිද්ධ වෙලා තිනවා. ඒ වගේම සතුන්ට, කිරිගවයන්ට තියෙන මේ වතුර නොමැතිකම විශාල වශයෙන් බලපාලා තිනවා. ඒ වගේම වනෝද්‍යානවල සිටින වනසතුන්ට සතාසීවපාවට සෑහෙන දුරකට මේ ජලය නොමැති වීම නිසා ඉතා දැඩි අපහසුතාවක් පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ දැන් දෙලක්ෂ මේ ඉදිරියේදී මේ පිරිස තවත් වැඩි වෙන බව තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. කොහොම වුණත් ඉතිරි දිස්ත්‍රික්ක වලට යම් යම් ආකාරයෙන් සුළු වර්ෂා ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම දැඩි දහල් පාරේදී ඇඟට දැනෙන අර රස්නය, උෂ්ණත්වය ඉතා අධික වීම නිසා මේ සිරුරට, ඒ කියන්නේ අපි කොළඹ හිටියත් වෙනත් තෙත් කලාපයේ හිටියත් ඉතාම දැඩි උණුසුමක් දක්නට ලැබෙනවා. ඉතින් කොහොම වුණත් මේ දිස්ත්‍රික්ක 8 ඉහත සඳහන් කරපු උඩා වැව් සියල්ලම වගේ හිඳිලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන ජලාශ විතරයි අතරම වතුර තියෙන්නේ. ඒ වගේම මල් කර්මාන්තය සහ එළවලු කර්මාන්තයේ හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. ඉතින් මේ දිනවල රජය විසින් ගත්තොත් එහෙම තක්සේරු කිරීමකුත් වගහානි වලට සිදු කරමින් පවතිනවා.
3: දුමින්ද, ඒ වගේම ගලබොඩත්තේ ඥානසාර හම්දුරංගේ ලබා දුන්න ජනාධිපති සමාව ඉවත් කරපු බව දකින තිබෙනවා. මොනවද ඒ පිළිබඳ තොරතුරු?
4: ඔව්, ඇත්තම නයන්, විශේෂයෙන්ම මේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමයි සිරදඬුවම් නියම සිටිකු බුදුබල සේනාවේ සංවිධානයේ ලේකම් කලබුඩත්තේ ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති පොදු සමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ සමාව දීමක් සිදු කරා. හැබැයි මේ සමාව දීමට එරෙහිව සංඝයා එක්නැලිගොඩ සහ පාකිස්තෝනි සර්වනමුත්තු කියන දෙපළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරා. මේ පොදු සමාව දීම නීතිමය අතින් බල රහිත කරන්න, ඒ වගේම මේක අනීතික විදිහට තමයි මේක ජනාධිපති සමාව දුන්නේ කියන කාරණාව. ඉතින් ත්‍රිපුත්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විසුරු මඩුල්ලක් හරහා මේ පෙස්සම විභාග වීමක් සිදු කරා. ඉතින් එතනදී ඇත්තටම මේ ජනාධිපතිවරයා මේ ඥානසාර හාමුදුරුවන්ට සමාව දීම සම්බන්ධය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් තමයි තීන්දුව දුන්නේ. ඒ වගේම මේ වන විට දැන් ඒ නඩු තීන්දුව, ඒ කියන්නේ අර පොදු සමාව බල රහිත කිරීමක් සිද්ධ කරලා තියෙනවා. කොහොම වුණත් 2016 ජනවාරි මාසේ 3 වෙනිදා කොමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ අධිකරණයට අපහාස කරා කියන කාරණාව තමයි ඥානසාර හාමුදුරුවන්ට එරෙහිව පැවතිච්ච නඩු විභාගය වුණේ. එතනදී වසර 19ක සිරදඬුවමක් වසර 6කින් ගෙවෙන්න බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වුණා. කොහොම වුණත් ඥානසාර හාමුදුරුවෝ මාස 9ක වගේ කාලයක් තමයි සිර දඬුවම විඳින්න හිටියේ. කොහොම වුණත් මේ ඒ ජනාධිපති සමාව දීමේ ක්‍රියාපටිපාටියට අනුකූලව නෙවෙයි මේ ජනාධිපති පොදු සමාව ලබා දෙන්නේ. ඒකේ ජනාධිපති පොදු සමාව ලබා දීමේදී ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් තියෙනවා. එම ක්‍රමවේදයට අනුව එහි අඩුපාඩු සහිත බව කියලා තමයි මේ පොදු සමාව ඉවත් කරලා තියෙන්නේ. කොහොම වුණත් විචාරකයින් දැන් සඳහන් කරන්නේ යානසාර හාමුදුරුවන්ට ඉදිරි වසර පහකුත් මාස තුනක කාලයක්, ඒ කියන්නේ සිර දඬුවම ගෙවෙන්න තිබෙන කාලයක් යලි බොහෝ දුරට ඉදිරියේදී මේ සිර දඬුවම ගෙවා දැමීමට අසිද්ධ වෙයි කියන කාරණාව තමයි
3: තියෙන්නේ. දුවින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට ලංකාවෙන් දැනගන්න ඕන
4: තියෙන්නේ. කාරණා ප්‍රධාන දෙකක් සඳහන් කරත් නැහැ නයන්. විශේෂයෙන්ම මේ ලංකාවේ ඇතරම මිලියන 22ක් විතර වගේ තමයි ජනතාව ඉන්නේ. කොහොම වුණත් මේ වන විට රටේ මිලියන 30කට වැඩිය මේ ටෙලිෆෝන් සිම් කාඩ් පාවිච්චි කරනවා කියලා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ භාවිතා වීම හරහා විශේෂයෙන්ම නීති විරෝධී ක්‍රියා ඉතා දැඩි ලෙස සිද්ධ වෙනවායි කියලා පොලිසිය වාර්තා කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ලබන අවුරුද්දේ, ඒ කියන්නේ ජනවාරි මාසයේ පළවෙනිදා සිට මේ අලුතින් සිම් පතක් ගන්නවා නම් සජීව ඡායාරූපයක් ඒ පුජ්‍යලයාගේ එකතු කරන්න කියන කාරණාව අනිවාර්ය කරන්න තීන්දුව කළා තියෙනවා. ඉතින් දැනට ලංකාවේ ප්‍රධාන දුරකථන සමාගම් තුනක් තියෙනවා. ඉතින් එක ආයතනයකින් උපරිම සිම් පහක් ගන්න පුළුවන්. ඒ වගේම එක්කෙනෙකුට දැන් සිම් 15ක් ගැනීමේ අවස්ථාවක් මේ වන විට තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ සිම් කාඩ්පත් ප්‍රමාණය අවම කිරීමට සහ ඒ වඩාත් සුරක්ෂිත මේ සංවාදවලට ලක් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා මේ ඡායාරූපේ අනිවාර්ය කිරීමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම දුරකථන සංඥා කුළුණු 1000ක් ප්‍රධාන, ඒ කියන්නේ මේ සංඥා සහිත ප්‍රදේශවල දුෂ්කර ප්‍රදේශවලට රජයේ මාර්ගයෙන් දුරකථන කුළුණු 1000ක් ඉදි කිරීමටත් මේ වෙන විට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ දළදා වහන්සේ වැඩ හිඳුවීම සඳහා ඔබ අපි හැමෝම දන්නවා අර විශාල කරඬුවක් තිබුණා එදා ඒ රජ කාලේදීනම් තියෙන කරඬුවක්. ඉතින් ඒ කරඬුව මේ කීර්තිස්ස මේ විමල ධර්මසූරිය රජුරුවන්ගෙන් ඉඳලා මේ එයා ආරම්භ කරලා ඊට පස්සේ කීර්තිසි රාජසිංහ රජ දවස තමයි මේ කරඬුව තැන්පත් කරලා තිබුණේ දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා. කොහොම වුණත් මේ පැරණි කරඬුව විශේෂයෙන්ම රන් ආලේපිත කරඬුවක් විදිහට තමයි තිබුණේ. රිදීයෙන් නිමවලා තමයි ඒ කරඬුව තිබුණේ. කොහොම වුණත් මේ කරඬුව වෙනුවට වෙනත් අලුත් කරඬුවක් තැන්පත් කිරීමට ව්‍යාපාරිකයේ සූදානම් කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ බව මල්ලතු අස්තිරි මහානායක හාමුදුරුවෝත් ඒ වගේම දියවදෙන් නිලමෙත් නිලවශයෙන් බුද්ධ ශාසන මාත්‍යාංශයට දැනුම් දීමක් කළා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ නව කරඬුව රත්තරන් කිලෝ 65ක්, ඒ කියන්නේ 65.224ක් බර ප්‍රමාණයක් යුක්ත වෙලා තිනේ. ඒ වගේම මැණික්ගල් ගත්තොත් එහෙම කිලෝ 1.780, ඒ කියන්නේ 400g 480ක් වෙලා තියෙනවා. ඒ වගේම මේ කරඬුව සැකසීම සඳහා වෙනත්, ඒ කියන්නේ අර පෑසීම සඳහා කිලෝ මේ 20කුත් ගෑම් 800ක් කටයුතු වෙලා තිනවා. කොහොම වුණත් මේ සමස්ත කරඬුවේ සම්පූර්ණ බර කිලෝ 86යි ග්‍රෑම් 4ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. මේ ඇතුල් පෝට්ටේ ඉපපු ඉන්න කමන්ත අමරසේකර මහත්මයා ඇතුළු පවුලේ සැම තමයි මේ කරඬුව දළදා වහන්සේට පූජ කරලා තියෙන්නේ. අතිවිශාල මුදලක් වැය කරලා මේ කරඬුව සූදානම් කරලා තියෙනවා. කොහොම වුණත් දියවරණ නිමේ සඳහන් කරනවා මේ පැරණි කරඬුව, ඒ කියන්නේ ඓතිහාසික පැරණි, දැන් අපි මෙතෙක් පැවතිච්ච කරඬුව ඒ දළදා වහන්සේ වැඩ සිටින ඇතුළ මාලිගයේම තැන්පත් කිරීමට කටයුතු කරනවායි කියලා.
3: දුබින්දත් අප සමග සම්බන්ධය ලංකා අතරතුරු බෙදා ගැනීම ප්‍රති බොහොම ස්තුතිවන්ත වෙනවා. නැවත ලබන සතියේ හමුමු. ආයිබෝවන්.

අපද මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලෙඩ් පුරවරේ කාලුගර වාර්තාව ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස එනම් සැප්තැම්බර් මාසේ 14 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 18යි සුළු වැසි ඇතිවිය හැකි දිනයක් හැටි සඳහන් කරන්නේ. අඟහරුවාදා 18යි බදාදා 17යි බ්‍රහස්පතින්දා 19යි සිකුරාදා 23යි සෙනසුරාදා සතියන්තයේ 27ක් වෙන බව සඳහන් වෙනවා. ඉරිදා දවස උපරිම උෂ්ණත්වය 21ක් හැටි සඳහන් වෙන්නේ. ලබන සතිය සෙනසුරාදා අපේට යමක් යම් ආකාරයකට උෂ්ණ කාලගුණයක් අපිට විදීමට පුළුවන්කමක් තිබෙනවා. 27 දක්වා උෂ්ණත්වය වැඩි වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ. ඉතින් අපි මේ සතියන්තය මං හිතන්නේ යම් ආකාරයකට අපි සියලු දෙනාටම තරමක් කාර්යබහුල සතියන්තයක් වුණා. විශේෂයෙන්ම සිකුරාදා දවසේ මං හිතනවා ඔබත් යන්ටට ඇතේ කියලා බාති සන්තුෂ ඇඩිලේඩ් පුරයට පැමිණියා. මං හිතන්නේ ඉතා විශාල පිරිසකට ඔවුන්ව රසවිඳීමට හැකියාව ලැබුණා. ඉතින් ඔබත් එයට සම්බන්ධ වුණා නම් මං හිතන්නේ මම මේ කියපු දෙන්නේ වැරදි කියලා ඔබත් පිළිගනි. ඉතින් වගේම ඊයේ දවසේ චිත්‍රපටියකුත් සතියන්තයේ පැවැත්වුණා. ඇඩිලේඩ් ලයන්ස් ක්‍රිකට් සංවිධානයට ආධාර පිණිස විහංග ප්‍රේමය නැමැති චිත්‍රපටිය තිරගත වුණා රීගල් සිනමා ශාලාවේ. ඉතින් මම හිතන්නේ අත් ඉතින් හොඳයි. අපිට දැන් ඇඩිලේඩ් පුරවරේ අපිට බොහෝ විට ශ්‍රී ලාංකික සංගීත සම්දර්ශන චිත්‍රපටි මේ බොහෝ දේවල් හැම සතියන්තයකම වගේ අපිට රසවිඳින්න හැකියාව ලැබෙනවා. ඉතින් එක පැත්තකින් හොඳයි. ඉතින් අපිට මෙල්බන් සිඩ්නි වගේම අපිටත් ඒ දේවල් රසවිඳින්න හැකියාව ලැබීම ඉතින් හොඳයි. ඉතින් අද දවසෙත් අපි ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමගනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසුර සදහම් සෙනසුනේ අනුශාසක පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මෙවස්ථාව පුද කරන්නට කැමැති. ඒ වගේම අද දවසෙත් පුවත් පසුවේ ප්‍රමුඛනාව නිරෝධ කාර්යවසම් සිතරදි ගීතේ නපසෙලු දෙනා පිනවී අප හිතවත් විජිත් කුමාර සිනත් මහතා ලංකාවේ සිට නොදුරුමාන විශේෂාංගේ හරහා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරිය මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් සතුටින් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දිනාටම සුවදායක සතියක් ආයුබෝවන්.

ඇබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණ ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් බත්සොඟ පුරා හොරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධයේ සිටින ඔබ සුළු දිනාම ඉතාමත් ලැඟතුකමින් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසයේ 13 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ වෙතම මම ඔබේ හිතවත් නායන් පෙරේරා. ඉතින් අදත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙනයි මේ හෝරාව අපි ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගම

ඇඩිලේඩ් ලක්කඳ සතිපතා ඔබ වෙත තිලින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසුර සදහම් සෙනසුනේ අනුශාසක පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ විසිනි.

අතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනේ. මේ ලෝකය සුවපත් කරන්න යොදා ගන්න පුළුවන් ඊටාම වැදගත් ගුණාංගයක් තමයි ත්‍යාගවන්ත බව. ත්‍යාගය කියන්නේ දීමනාව, පරිත්‍යාගය. එතකොට දැන් බලන්න පින්වතුනි, ඔය පංචශීල ප්‍රතිපත්තියෙහි තියෙනවා එක සිල්පදයක්, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදය. අන් සතු දේ සොරසිතින් ගණ්ඩ එපා කියන එක. දැන් කෙනෙක් මෙන්න මේ ශික්ෂාව සමාදන් වෙලා සොරකම් නොකර තමන් හොඳ කෙනෙක් බවට පත් වෙනවා. සොරකම් නොකරනවා වගේම පින්වතුනි, ඒකට සොරකමට ප්‍රතිවිරුද්ධ දේ අපි තුල ගොඩනගා ගන්න ඕන. සොරකමට ප්‍රතිවිරුද්ධ දේ තමයි පරිත්‍යාගය. අන්න එහෙනම් සොරකම් නොකරනවා වගේම අපි තුල ඇති කරගන්න ඕන ගුණයක් තමයි පරිත්‍යාගශීලීත්වය. පරිත්‍යාගයෙන් මොකද වෙන්නේ? පරිත්‍යාග කළාම එකිනෙකා අතර ඇති වෙනවා පින්වතුනි, අර ඇති නැති පරතරයේ අඩු බව. දැන් ඇති නැති පරතරය වැඩි වුණොත් සමාජයට ඒක හානියක්. පරිත්‍යාගය ඇති තැනින් නැති තැනට මේ මිල මුදල් ධන ධාන්‍ය ලැබෙනකොට ඇති නැති පරතරය අඩු වෙනවා. ඇති නැති පරතරය අඩු වෙනකොට එකිනෙකා තුල තව තවත් සුහදත්වය වර්ධනය වෙනවා. ඉතින් මේකනේ පින්නතුනි ඕන. ඒ වගේම ඇති නැති පරතරය අඩු වෙනකොට අර අසමානකම අඩු වෙලා සමානාත්මතාව වර්ධනය වෙනවා. බලන්න බුද්ධ වචනය මොනතරම් වැදගත්ද. අන්න ඒකයි පරිත්‍යාගශීලීත්වය වර්ධනය කරගන්න ඕනේ කියන්නේ. ඊටත් වඩා පින්නතුනි, අපේ නිවනනේ අරමුණ බෞද්ධයාගේ. ඒ නිවන අරමුණ නම් තණ්හාව නැති කරන්න ඕනනේ. තණ්හාව නැති කරන්න නම් අනිවාර්යයෙන්ම තමන් සතු දේ දෙන්න අතහරින්න ඕනනේ. අන්නේ తত্ত্বය ඕන මේ පරිත්‍යාගය සඳහා. එතකොට නැත්තම් මේක ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඔබ තුල ඇතිවෙන්න ඕන උදාර ගුණාංගයක් හැටියට මේ සඳහන් කරන්න පුළුවන් ත්‍යාගවන්ත බව. දැන් දවසක් බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා එක පුද්ගලයෙක් අහනවා, ස්වාමීනි මම බලාපොරොත්තු වෙනවා සංසාරේ මටත් කසීසලුවන් දේවල් ලැබෙන්න කියලා. ඒ නිසා මම අද මෙන්න මේ අසීසලු බුදුහාමුදුරන්ට පරිත්‍යාග කරනවා. ස්වාමීනි මට ඒව ලැබේද? මේක පරිත්‍යාග කරා. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා පින්නතුනි, ඕ ඔබේ පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් හැටියට ඔබට ඒව ලැබෙනවා. ඒ නිසා පරිත්‍යාගයේ දන් දීම කියන එක අවශ්‍යයි. ඒ தත්ත්වය ඇති කර ගන්න උත්සාහ ගන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

0: යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ දෙරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගුණකර ඇති පෙත් සම්බලට අදාළ තීන්දුව නුදුරේදී ලැබුණු ඇතැයි මාධ්‍ය වාර්තා පළවී ඇති බවත් අදාළ තීන්දුව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ඒ සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා හිදී අවධාරණය කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාව මුල් කරගනිමින් සංවිධානය කර තිබූ ජනරැලි මාලාවේ බුලත් සිංහල පැවති ජනරැලි යාමතමින්
1: පහුගිය 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් දීර්ඝ කාලයක් අපේ රට මාරුවෙන් මාරුවට පාලනය කරපේ කඳවුරු මුළුමනින්ම පරාජයට පත් කරලා ජාතික ජනබලවේගයේ නායකත්වයට රට බාර දෙන තීන්දුවක් ගත්තා. වැදගත් තීන්දුවක්. එතනින් නතර වුණේ නැහැ. පසු ආපු මහ මැතිවරණයේ ඒක ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුවට තෝරාපත් වුණු වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාව සහිත ආණ්ඩුවක් මේ රටේ ජනතාව හදලා දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් රටකට විය හැකි සියලුම් පන්නේ විනාශයන් සිදු කරලා තිබුණා. ජනතාව පාරට ආව, කෑ ගහන්න පටන් ගත්තා. පාලකයන්ට පැනලා යන්න සිද්ධ වුණා. මුළුමනින්ම කළු රාජ්‍යයක් තිබුණේ මතකද? කළු රාජ්‍ය. හැමතැනම කළුයි. දේශපාලනේ සුදුද? කළු දේශපාලනය. ආර්ථිකය? කළු ආර්ථිකය. නීතිය විධාන ආධිපත්‍ය නීතිය අයාලේ ගියපු කළු නීතියක්. සිංහල දෙමළ මුස්ලිම් අතර ජනය අතර ගැටුම, ජාතිවාදී කළු සටන් පාට. ලෝක ඉස්සර අපේ රට බංකොලොත්තුණු රටක්, දූෂණ වලින් ගහනුණු රටක්, කළු රටක් ලෝකෙ ඉදිරිපිට අපේ රට. ඒ නිසා පැති ගණනාවකින් අපේ රට කළු රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා. දරුවෙකුට ආරක්ෂාව නැති, දරුවට තමන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති, නීතිය පිළිබඳ විශ්වාසයක් නැති විශාල කළු රාජ්‍යයක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. අපේ ප්‍රයත්නේ මොකක්ද? අපි ඔබට සහතිකයක් දෙනවා. කළු රාජ්‍ය මුලින් උපුටා දමනවා ජාතික ජනබලවේගය ආණ්ඩුව. කළු රාජ්‍ය. ඒ කළු රාජ්‍යයෙන් රැකවරණ ලැබපු කට්ටිය ඉන්නවා. ඒගොල්ල කලබල වෙනවා. කළු රාජ්‍යයෙන් ආරක්ෂාව ලැබපු කට්ටිය ඉන්නවා. ඒගොල්ල කලබල වෙනවා. ඒ කළු රාජ්‍යයෙන් වරප්‍රසාද ගත්ත කට්ටිය ඉන්නවා. එතකොට කලබල වෙනවා. කලබල වෙලා කියන මොකද්ද? නම් මුන් එලවන්න ඕන. දැන් එහෙමද කියන්නේ? එලවන්න අපි. අර කළු රාජ්‍යයෙන් රැකවරණ ලැබපු
0: විපක්ෂයේ ඇතැම් පිරිස් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල්දමමින් ජනමත විචාරණයකට සූදානම් වන බවට සිදු කළ ප්‍රකාශවලට පිළිතුරු ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා. ජනමත විචාරණයකදී ජනතාවගේ මතය පිල් දෙකකට බෙදුනද ජනාධිපතිවරණයේදී එය තවත් කිහිපයකට බෙදුණු ඇති බවත්, ඒ වාසිය ලබා ගැනීමට නම් අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් අනුර කුමාර් දිසානායක මහතා අවධාරණය කළා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වූවහම එය පවත්වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර 22 සංශෝධනයේ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිවාසික සම්බන්ධීකාරක මාක් අන්ද්‍රේ ෆ්‍රාන්ෂි මහතා සමග පැවති

0: සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර හැකියාවක් ඇත්නම් පළාත් සභා මැතිවරණයේ පවත්වන ලෙසද විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අභියෝගයක් කළා. ඒ පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමින්.
1: රටට වැඩක් කරනව වෙනුවට අවුරුදු දෙක සමරන්න රැස්වීම මාලාවක් පවත්වනවා. දැන් මේ රැස්වීම මාලාවේ ප්‍රධාන තේමාව මොකක්ද? අවුරුදු දෙකයි රටට සුබයි. දිත්වා සිලිකෝනාටුවෙන් විපතට පත්වුණු අයට පොරොන්දු උසහන ටික ලැබුණද? නෑ. ඒක සුභාරංචියක්ද? වරායේ ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. ඒක කෙරෙන්නෙත් නැහැ. ඒක සුබයිද? 133කින් විදුලි බිල අඩු කරනවයි කිව්වා. අඩු කරන ප්‍රමාණයටත් වැඩිය වැඩි කරා. ඒක සුබයිද? $112ක විස්කාර එකක් ගන්න අවස්ථාව ලබා දෙනවයි කිව්වා. ඒකත් පචයක් වුණා. පචය සුබයිද? අඩු මිල ඉහළ යන එක සුබයිද? අවුරුදු දෙක සුබවාදී වෙලා තිබෙන්නේ අනුර කුමාර දිසානායකටයි, එයාගේ කැබිනට්ටුවටයි, පාර්ලිමේන්තුවෙන් 159ටයි, ඒගොල්ලෝ පාලනය කරන පළාත් පාලන ආයතනවලට විතරයි. හැබැයි අපි අභියෝගයක් කරනවා. ඔයාගේ ඔය රැස්වීම මාලාව කරගෙන යන්න අපි එක නම් කරනවා පචචාරිකාව කියලා. ඔයා පචචාරිකා තියාගෙන යන්න. හැබැයි සැබවින්ම ජනතාවගේ හද ගැස්ම හඳුනා ගන්නට අවශ්‍ය නම් ජනාධිපතිවරයා බය නැත්නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න.
0: වර්තමානය වන විට රජය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂයේ මර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ 80 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් අදහස් දක්වමින්.
2: අපි විශේෂයෙන් පක්ෂයක් හැටියට 22 වැනි සංශෝධනයට විශේෂයෙන් විරුද්ධ වුණේ එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් වුවමනයි කියලා සඳහන් නොකරපු නිසා. ඒ නිසා අපි උසාවියෙන් ඉල්ලලා තියෙනවා විශේෂයෙන්ම ජනමත විචාරණයක් පවත්වන්න කියලා. ඒක නීත්‍යානුකූල භාවය ඇති කරන්න. ඒත් අද ගෙනියන වැඩසටහන් වලින් විශේෂයෙන්ම එක එක කණ්ඩායම් මේ රටේ දේශපාලන පක්ෂ වලට කරන සීමා හා හිරියර කිරීම, ඒ වගේම දේශපාලඥයන් හේතු නැතුව විශේෂයෙන්ම අත්හදා ගැනීම, මේ හැම එකෙම බලන්නේ විශේෂයෙන්ම මේ රටේ ඒ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි විපක්ෂය නැති කරන්න, ඒ වගේම නිදහස් වෘත්තීය සමිති නැති කරන්න. දැන් අපේ නීතිඥ සංගමයට විරුද්ධව පහර ගන්නවා, වෛද්‍යවරුන්ට විරුද්ධව පහර ගන්නවා. ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් තමයි සංඝයා වහන්සේට විරුද්ධව ගෙනියන ව්‍යාප. අපි දන්නේ කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවෙන්ද නැත්නම් පැලවැත්තෙන්ද කියලා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙන අවස්ථාවේදී අපිට අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න, 3 වැනි වගන්තිය ආරක්ෂා කරන්න, 9 වැනි වගන්තිය බුද්ධ ආගම ආරක්ෂා කරන්න එකට ක්‍රියාත්මක කරමු මේ රටේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න.
0: මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බුලත් සිංහල පැවති ජන රැලියකට එක් වෙමින්.
3: අපට වෙලා තියෙන්නේ හොඳ ආණ්ඩුවක් වෙනුවට තව හොඳ ආණ්ඩුවක් හදන්න නෙවෙයි, නරක ආණ්ඩුවක් තිබුණා අපි දැන් හොඳ ආණ්ඩුවක් හදලා, නරක රටක් තිබ්බා හොඳ රටක් හදන්න ඕන, විනාශ වෙච්ච රටක් තිබ්බා ඒක හොඳ රටක් බවට පත් කරන නිසා අපිට නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් කරන්න බල කරලා තියෙනවා. ඒකට අපට ධෛර්යය ඕන, ඒකට අපට කැපවීම මැදිහත් වීම ඕන. ඒක තමයි අපේ කාගෙත් වගේම බවට පත් වෙන්නේ. ආර්ථිකයෙන් පෝසත් වෙන්න ඕන, දේශපාලන පැත්තෙන් පෝසත් වෙන්න ඕන, සංස්කෘතික පැත්තෙන් පෝසත් වෙන්න ඕන, මානවිකම් පැත්තෙන් පෝසත් වෙන්න ඕන, හැම පැත්තෙම පෝසත් වෙච්ච රටක් අපිට බය නැතුව අපේ කෙලකන රටක් හදන්න අපිට වැඩ කරන ඕනකම තියෙනවා. අපි දැන් ඒ ගමන ගොඩක් ගිහින් තියෙනවා. ඒ කාලේ ඔය විපක්ෂ කට්ටිය අපිට කියමින් හිටියා මාළිමාවේ ආණ්ඩුව આવොත් ඒගොල්ලන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ, ලෝකේ කවුරුත් උදව් කරන්නේ නැහැ, එනිසා මේක හුදකලා වෙනවා කඩාවැටෙන කියලා කියමින් හිටියානේ. අපි අදම කොදලා තියෙන්නේ අද ලෝකේ, අද අපි ගත්තොත් එම ලෝකේ හොඳම ජාත්‍යන්තර සම්බන්ධකම් පවත්වන ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. හොඳම ජාත්‍ය සම්බන්ධකම් අද ලෝක හැම රටක් එක්කම මිත්‍රත්වයෙන් ගනුදෙනු කරන අපට පුළුවන් වෙලා තියෙනවා. මේ පෞගේ දවසක ඔය ජාත්‍යන්තර ආයතනයක් සමීක්ෂණයක් කරා. ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ලංකාව දින තැන පිළිබඳව. ඒ සමීක්ෂණය අනුව ගත්තොත් එම දකුණු ආසියාවේ හැම රටක්ම ආදරය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දකුණු ආසියාවේ
0: මේ අතර 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පළාත් කැටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා විසින් බොහෝ දුරට මෙම සතියේ අඟහරුවාදායින් පටන් ගන්නා පාර්ලිමේන්තුව සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා. අනුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පළාත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පළාත් කැටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව මීට පෙර දැනුම් දුන්නා. ඒ අනුව අදාළ තීන්දුව කථානායකවරයා ජනතාවට දැනුම් දීමෙන් පසුව කථානායකවරයා විසින් මෙම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. මන්ත්‍රීවරයා අතරංගුවට ගනු ලැබුවේ ප්‍රශ්නගත යාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරුවයි. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 14ක් මිලට ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ ඇයි? එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලී විජයනායකට චෝදනා එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවටගෙන පසුව අපමත මුදා හැරී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාද ඉකුත් මැයි 8 වෙනිදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදි විනාශ කිරීමක් බවට පොලිසිය සැක පළ කරනවා. ගුවන් යානා ගනුදෙනුවේ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක මීට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණා. ඒ අනුව නමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පිණිස සිටියා. පැය 5කට අසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන එනු ලැබුවා. එම අවස්ථාවේදී දේශපාලන නියෝජිතයන් රැසක් අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණා. ඉන්දීය සාකර කලාපය ආරක්ෂාව තර කිරීමේ ද්විපාක්ෂික ගිවිසුම ශක්තිමත් කිරීමට සාකච්ඡා සඳහා ඉන්දියා ආරක්ෂක මැති රාජ්නාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. ඉන්දියා ප්‍රාමාති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඉකුත් 2025 වසරේ අප්‍රේල් මාස අවසන් කළ ඉන්දීය ශ්‍රී ලංකාව අතර අත්සන් තබා තිබෙන සාගර හා ආරක්ෂිත සහයෝගිතා ගිවිසුමට අදාළ කටයුතු පිළිබඳව මෙසේ සුවා බැලීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා සමග ඉන්දියා ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශගත අමාත්‍යාංශයේ හෙළපෙළේ නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වෙනවා. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මන ගැසී සාකච්ඡා කරන අතර මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් සහ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් මුණ ගැසීමටද සිදුවනවා. වියලි කාලගුණයෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් පුද්ගලයන් පිරිස 115,000 ඉක්ම වායතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. දිස්ත්‍රික් ඝාතක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පදිංචි පවුල් 35,149 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිනවා. අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පිරිසක් මෙලෙස වියලි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 41,360 දෙනෙකු වියලි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා. පීඩාවට පත්ව සිටින පුද්ගලයන් 113,354 දෙනෙකුට පානීය ජලය සපයන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසාන මහා තරගයේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්වනවා. පසුගිය දවස්වල වූ මෙම තරගයේදී ඔහු මීටර 89.04 දුරක් විසිකරමින් මෙම දක්ෂතාවය දැක්වුවා. මෙහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්න දෙවන ස්ථානය දිනාගත් අතර ඔහු මීටර 87.47 දුරක් විසිකරමින් එමෙන්ම එහි තිබෙන ස්ථානයේ මීටර 89.99 දුරක් විසිකල ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝහි කෙෂු වෝල්කට් දිනාගත්තා. මේ අතර ඩයමන්ඩ් ලීග් මලකුඩා තරගාවලියේ අවසන් වීමත් සමග ලෝව ප්‍රමුඛතම මලකුඩකියන් තරග වදින වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් මලකුඩා තරගාවලිය ලබන 11 වෙනිදා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රොමේෂ් තරංගද මෙම තරගාවලියේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙකු ලෙස එක්වන අතර හෙල්ල විසිකිරීමේ ඉසව්ව ලබන 13 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
4: ඉතින් මේ කරුණු තමයි ගියනු දාලබ ඔබට වාර්තා කරන්නට දෙමෙන්නේ ඇඩිලෙඩ් ලක්කනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.

0: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් වෙනද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාරසේනත් මහතා සූදානමින් සිටිනවා. ඔහුගේ මේ සතියේ සිතනඳුනු ගීතය ඔබ සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
1: නයන් අද තෝරා ගැනීම ගායක එම්.එස්. ප්‍රනාන්දු රචනා කොට තනු නිමවා ගායනා කළ ගීතයක්. මෙහි සංගීතය එඩ්ගා පෙරේරා සංගීත විද්‍යා විසිනි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපත අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබෝන් දුමින්ද.
4: අයබෝන් නයිම්.
3: දුමින්ද, අපිට නිරන්තරයෙන්ම මේ කාලගුණය ගැන ලංකාවේ අහන්න ලැබෙනවා. මේ නොයෙකුත් මාධ්‍ය ඔස්සේ එල්නිනෝ තත්ත්වය ඒ තරම් සතුටදායක නැති බවක් තමයි දකින්න තියෙන්නේ. මොනවද ඒ පිළිබඳව අපිට දැනගන්න තියෙන තොරතුරු?
4: ඔවුනයන්, ඇත්තටම ලංකාවේ මේ එල්නිනෝ තත්ත්වය එතන ලබන අප්‍රේල් දක්වා සිදුවෙනවා කියන කාරණාව තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මේ වන විට ලංකාව පුරා තියෙන දිස්ත්‍රික්ක 8කට මේක දැඩි ලෙස බලපාලා තියෙනවා නයන්. විශේෂයෙන්ම අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, ඒ වගේම රත්නපුර කියන දිස්ත්‍රික්ක 8 තමයි දැඩි ලෙස පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවද සඳහන් කරන ආකාරයට මේ වන විට 170,000කට ජනතාව මේ පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේතන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ පානීය ජලය විශේෂයෙන්ම අර්බුදකාරී තත්වයකට පත් වෙලා තිබෙනවා. මේ වන විටත් 142,000කට පානීය ජලය බවුසර් මගින් ලබා දෙන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් ප්‍රධානම වශයෙන් මේකේ ඒ කියන්නේ මූලික වශයෙන් මේ එකන වගාහානී තාම දැඩි ලෙස සිද්ධ වෙලා තිනවා. ඒ වගේම සතුන්ට, කිරිගවයන්ට තියෙන මේ වතුර නොමැතිකම විශාල වශයෙන් බලපාලා තිනවා. ඒ වගේම වනෝද්‍යානවල සිටින වනසතුන්ට, සතාසීපාවට සෑහෙන දුරකට මේ ජලය නොමැති වීම නිසා ඉතා දැඩි අපහසුතාවක් පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ දැන් දෙලක්ෂ මේ ඉදිරියේදී මේ පිරිස තවත් වැඩි වෙන බව තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. කොහොම වුණත් ඉතිරි දිස්ත්‍රික්කවලට යම් යම් ආකාරයෙන් සුළු වර්ෂා ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම දැඩි දහල් පාරේදී ඇඟට දැනෙන අර රස්නය, උෂ්ණත්වය ඉතා අධික වීම නිසා මේ සිරුරට, ඒ කියන්නේ අපි කොළඹ හිටියත් වෙනත් තෙත් කලාපයේ හිටියත් ඉතාම දැඩි උණුසුමක් දක්නට ලැබෙනවා. ඉතින් කොහොම වුණත් මේ දිස්ත්‍රික්ක 8 ඉහත සඳහන් කරපු උඩා වැව් සියල්ලම වගේ හිඳිලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන ජලාශ විතරයි අතරම වතුර තියෙන්නේ. ඒ වගේම මල් කර්මාන්තය සහ එළවලු කර්මාන්තයේ හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. ඉතින් මේ දිනවල රජය විසින් ගත්තොත් එහෙම තක්සේරු කිරීමකුත් වගහානි වලට සිදු කරමින් පවතිනවා.
3: දුමින්ද, ඒ වගේම ගලබොඩත්තේ ඥානසාර හම්දුරංගේ ලබා දුන්න ජනාධිපති සමාව ඉවත් කරපු බව දකින තිබෙනවා. මොනවද ඒ පිළිබඳ තොරතුරු?
4: ඔව්, ඇත්තරම නයන්, විශේෂයෙන්ම මේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමයි සිරදඬුවම් නියම සිටිකු බුදුබල සේනාවේ සංවිධානයේ ලේකම් කලබුඩත්තේ ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති පොදු සමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ සමාව දීමක් සිදු කරා. හැබැයි මේ සමාව දීමට එරෙහිව සංධ්‍යා එක්නැලිගොඩ සහ පාකිස්තෝනි සර්වනමුත්තු කියන දෙපළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරා. මේ පොදු සමාව දීම නීතිමය අතින් බල රහිත කරන්න, ඒ වගේම මේක අනීතික විදිහට තමයි මේක ජනාධිපති සමාව දුන්නේ කියන කාරණාව. ඉතින් ත්‍රිපුත්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විසුරු මඩුල්ලක් හරහා මේ පෙස්සම විභාග වීමක් සිදු කරා. ඉතින් එතනදී ඇත්තරම මේ ජනාධිපතිවරයා මේ ඥානසාර හාමුදුරුවන්ට සමාව දීම සම්බන්ධය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් තමයි තීන්දුව දුන්නේ. ඒ වගේම මේ වන විට දැන් ඒ නඩු තීන්දුව, ඒ කියන්නේ අර පොදු සමාව බල රහිත කිරීමක් සිද්ධ කරලා තියෙනවා. කොහොම වුණත් 2016 ජනවාරි මාසේ 3 වෙනිදා කොමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ අධිකරණයට අපහාස කරා කියන කාරණාව තමයි ඥානසාර හාමුදුරුවන්ට එරෙහිව පැවතිච්ච නඩු විභාගයේ උනේ. එතනදී වසර 19ක සිරදඬුවමත් වසර 6කින් ගෙවෙන්න බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වුණා. කොහොම වුණත් ඥානසාර හාමුදුරුවෝ මාස 9ක වගේ කාලයක් තමයි සිර දඬුවම විඳින්න හිටියේ. කොහොම වුණත් මේ ඒ ජනාධිපති සමාව දීමේ ක්‍රියාපටිපාටියට අනුකූලව නෙවෙයි මේ ජනාධිපති පොදු සමාව ලබා දෙන්නේ. ඒකේ ජනාධිපති පොදු සමාව ලබා දීමේදී ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් තියෙනවා. එම ක්‍රමවේදයට අනුව එහි අඩුපාඩු සහිත බව කියලා තමයි මේ පොදු සමාව ඉවත් කරලා තියෙන්නේ. කොහොම වුණත් විචාරකයින් දැන් සඳහන් කරන්නේ යානසාර හාමුදුරුවන්ට ඉදිරි වසර පහකුත් මාස තුනක කාලයක්, ඒ කියන්නේ සිර දඬුවම ගෙවෙන්න තිබෙන කාලයක් යලි බොහෝ දුරට ඉදිරියේදී මේ සිර දඬුවම ගෙවා දැමීමට අසිද්ධ වෙයි කියන කාරණාව තමයි
3: තියෙන්නේ. දුවින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට ලංකාවෙන් දැනගන්න ඕන
4: තියෙන්නේ. කාරණා ප්‍රධාන දෙකක් සඳහන් කරත් නැහැ නයන්. විශේෂයෙන්ම මේ ලංකාවේ ඇතරම මිලියන 22ක් විතර වගේ තමයි ජනතාව ඉන්නේ. කොහොම වුණත් මේ වන විට රටේ මිලියන 30කට වැඩිය මේ ටෙලිෆෝන් සිම් කාඩ් පාවිච්චි කරනවා කියලා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ භාවිතා වීම හරහා විශේෂයෙන්ම නීති විරෝධී ක්‍රියා ඉතා දැඩි ලෙස සිද්ධ වෙනවායි කියලා පොලිසිය වාර්තා කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ලබන අවුරුද්දේ, ඒ කියන්නේ ජනවාරි මාසයේ පළවෙනිදා සිට මේ අලුතින් සිම් පතක් ගන්නවා නම් සජීව ඡායාරූපයක් ඒ පුජ්‍යලයාගේ එකතු කරන්න කියන කාරණාව අනිවාර්යයෙන්ම අනිවාර්ය කරන්න තීන්දු කළා තියෙනවා. ඉතින් දැනට ලංකාවේ ප්‍රධාන දුරකථන සමාගම් තුනක් තියෙනවා. ඉතින් එක ආයතනයකින් උපරිම සිම් පහක් ගන්න පුළුවන්. ඒ වගේම එක්කෙනෙකුට දැන් සිම් 15ක් ගැනීමේ අවස්ථාවක් මේ වන විට තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ සිම් කාඩ්පත් ප්‍රමාණය අවම කිරීමට සහ ඒ වඩාත් සුරක්ෂිත මේ සංවාදවලට ලක් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා මේ ඡායාරූපේ අනිවාර්ය කිරීමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම දුරකථන සංඥා කුළුණු 1000ක් ප්‍රධාන, ඒ කියන්නේ මේ සංඥා සහිත ප්‍රදේශවල දුෂ්කර ප්‍රදේශවලට රජයේ මාර්ගයෙන් දුරකථන කුළුණු 1000ක් ඉදිකිරීමටත් මේ වෙන විට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ දළදා වහන්සේ වැඩ හිඳුවීම සඳහා ඔබ අපි හැමෝම දන්නවා අර විශාල කරඬුවක් තිබුණා එදා ඒ රජ කාලේ තියෙන කරඬුවක්. ඉතින් ඒ කරඬුව මේ කීර්තිස් මේ විමල ධර්මසූරිය රජුරුවන්ගෙන් ඉඳලා මේ එයා ආරම්භ කරලා ඊට පස්සේ කීර්තිසි රාජසිංහ රජ දවස තමයි ඒ කරඬුව තැන්පත් කරලා තිබුණේ දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා. කොහොම වුණත් මේ පැරණි කරඬුව විශේෂයෙන්ම රන් ආලේපිත කරඬුවක් විදිහට තමයි තිබුණේ. රිදීයෙන් නිමවලා තමයි ඒ කරඬුව තිබුණේ. කොහොම වුණත් මේ කරඬුව වෙනුවට වෙනත් අලුත් කරඬුවක් තැන්පත් කිරීමට ව්‍යාපාරිකයේ සූදානම් මේ කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ මල්ලතු අස්තිරි මහානායක හාමුදුරුවෝත් ඒ වගේම දියවදෙන් නිලමෙත් නිල වශයෙන් බුද්ධ ශාසන මාත්‍යාංශයට දැනුම් දීමක් කළා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ නව කරඬුව රත්තරන් කිලෝ 65ක්, ඒ කියන්නේ 65.224ක් බර ප්‍රමාණයක් යුක්ත වෙලා තිනේ. ඒ වගේම මැණික්ගල් ගත්තොත් එහෙම කිලෝ 1.780ක්, ඒ කියන්නේ 400ක් වෙලා තියෙනවා. ඒ වගේම මේ කරඬුව සැකසීම සඳහා වෙනත්, ඒ කියන්නේ අර පෑසීම සඳහා කිලෝ මේ 20කුත් ගෑම් 800ක් කටයුතු වෙලා තිනවා. කොහොම වුණත් මේ සමස්ත කරඬුවේ සම්පූර්ණ බර කිලෝ 86යි ග්‍රෑම් 4ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. මේ ඇතුල් පෝට්ටේ හිටපු ඉන්න කමන්ත අමරසේකර මහත්මයා ඇතුළු පවුලේ සැම තමයි මේ කරඬුව දළදා වහන්සේට පූජ කරලා තියෙන්නේ. අතිවිශාල මුදලක් වැය කරලා මේ කරඬුව සූදානම් කරලා තියෙනවා. කොහොම වුණත් දියවරණ නිමේ සඳහන් කරනවා මේ පැරණි කරඬුව, ඒ කියන්නේ ඓතිහාසික පැරණි, දැන් අපි මෙතෙක් පැවතිච්ච කරඬුව ඒ දළදා වහන්සේ වැඩ සිටින ඇතුළ මාලිගයේම තැන්පත් කිරීමට කටයුතු කරනවායි කියලා.
3: දුබින්දත් අප සමග සම්බන්ධය ලංකා අතරතුරු බෙදා ගැනීම ප්‍රති බොහොම ස්තුතිවන්ත වෙනවා. නැවත ලබන සතිය හමුමු. ආයිබෝවන්.

අපද මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලෙඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස එනම් සැප්තැම්බර් මාසේ 14 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 18යි සුළු වැසි ඇතිවිය හැකි දිනයක් හැටි සඳහන් කරන්නේ. අඟහරුවාදා 18යි බදාදා 17යි බ්‍රහස්පතින්දා 19යි සිකුරාදා 23යි සෙනසුරාදා සතියන්තයේ 27ක් වෙන බව සඳහන් වෙනවා. ඉරිදා දවස උපරිම උෂ්ණත්වය 21ක් හැටි සඳහන් වෙන්නේ. ලබන සතිය සෙනසුරාදා අපේට යමක් යම් ආකාරයකට උෂ්ණ කාලගුණයක් අපිට විදීමට පුළුවන්කමක් තිබෙනවා. 27 දක්වා උෂ්ණත්වය වැඩි වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ. ඉතින් අපි මේ සතියන්තය මං හිතන්නේ යම් ආකාරයකට අපි සියලු දෙනාටම තරමක් කාර්යබහුල සතියන්තයක් වුණා. විශේෂයෙන්ම සිකුරාදා දවසේ මං හිතනවා ඔබත් යන්ට ඇතේ කියලා බාති සන්තුෂ් ඇඩිලේඩ් පුරයට පැමිණියා. මං හිතන්නේ ඉතා විශාල පිරිසකට ඔවුන්ව රසවිඳීමට හැකියාව ලැබුණා. ඉතින් ඔබත් එයට සම්බන්ධ වුණා නම් මං හිතන්නේ මම මේ කියපු දෙන්නේ වැරදි කියලා ඔබත් පිළිගනි. ඉතින් වගේම ඊයේ දවසේ චිත්‍රපටියකුත් සතියන්තයේ පැවැත්වුණා. ඇඩිලේඩ් ලයන්ස් ක්‍රිකට් සංවිධානයට ආධාර පිණිස විහංග ප්‍රේමය නැමැති චිත්‍රපටිය තිරගත වුණා රීගල් සිනමා ශාලාව. ඉතින් මම හිතන්නේ අත් ඉතින් හොඳයි. අපිට දැන් ඇඩිලේඩ් පුරවරේ අපිට බොහෝ විට ශ්‍රී ලාංකික සංගීත සම්දර්ශන චිත්‍රපටි මේ බොහෝ දේවල් හැම සතියන්තයකම අපිට රසවිඳින්න හැකියාව ලැබෙනවා. ඉතින් එක පැත්තකින් හොඳයි. ඉතින් අපිට මෙල්බන් සිඩ්නි වගේම අපිටත් ඒ දේවල් රසවිඳින්න හැකියාව ලැබීම ඉතින් හොඳයි. ඉතින් අද දවසෙත් අපි ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමගනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසුර සදහම් සෙනසුනේ අනුශාසක පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මෙවස්ථාව පුද කරන්නට කැමැති. ඒ වගේම අද දවසෙත් පුවත් පසුවේ ප්‍රමුඛනාව නිරෝධ කාර්යවසම් සිතරදි ගීතයෙන් අප සියලු දෙනා පිනවී අප හිතවත් විජිත් කුමාර සිනත් මහතා ලංකාවේ සිට නොදුරුමානේ විශේෂාංගේ හරහා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරිය මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් සතුටින් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දිනාටම සුවදායක සතියක් ආයුබෝවන්.